තියායි කටේ අවකට ජටකත හැසහායි රහාව් රංක රාහෝ ජාක ඒක සුමාන කීත හස්ත සගල පුරාන් බියෝ පූෂණා මසලත තර ජෝ පිෂ කර සෝ අපැ කර ජාකායන්ත නා ජානස කෝයේ අපේ ආප නිරංජන සෝයි ආප අකාර ආප නිරංකාර කට කට කට සබ කට ආධාර නාම රංග පගත පේ ලාල ජස කරතේ සන්ත සදා නේහාල නාම රංග ජන රහේ අගායේ නානක තින ජන ලාගෑ පාය ගෝඩ මහල්ලා පඤ්ඤවා ජා කෑ සංග එහෝ මන නිර්මල ජා කෑ සංග හර හර සිමරන ජා කෑ සංග කෙලබක හෝහි නාස ජා කෑ සංග හෘදය ප්‍රගාස සේ සන්තන හරකේ මේරේ මීත කේවල නාම ගාය ජා කෑ නීත රහාව ජා කෑ මන්තර හර හර මන වසෑ ජා කෑ උපදේශ පරම පෝ නසෑ ජා කෑ කීර්ත නිර්මල සාර ජා කීරේන බාංචෑ සංසාර කෝට පතත ජා කෑ සංග උදාර ඒක නිරංකාර ජා කෑ නාම අධාර සර්බ ජියා කා ජාන පේව කිරපා නිධාන නිරංජන දේව පාර බ්‍රහ්ම ජබ පයේ කිරපාල තබ පිටේ ගුර සාද දයාල දින රෑන නානක නාම ත්‍යායි සුඛ සහජ ආනන්ද හර නායි ගෝඬ මහල්ලා පඤ්ඤවා ගුර කී මූර්ත මන මහ ත්‍යාන